ලුංජත මුංජත මෝන ජපා කර අංක කව මරණා තාසේ සේවියලේ රාමනා රස්නා වාම නාම හිත ජාතේ කහා කර ජමනා රහව ආගම නිර්ගම ජෝතික ජානේ බෝ බෝ ව්‍යාකරණා පංත මන්ත්‍ර සබ් ඖෂද ජානේ අන්ත තව මරණා රාජ පෝග අර ඡත්‍ර සිංහාසන බෝ සුන්දර රමනා පාන කපූර සෝබාසක චන්දන අන්ත තව මරණා වේද පුරාණ සිමරත සබ් ખોජේ කහූ නා උබරනා කහ කබීර ඉඔ රාමේ ජම්පෝ මේට ජනම මරණා ආසා ફીલ રબાબી બલ્દ પખાવજે કૌવા તાલ બજાવે પહેર ચોલના ગધા નાચે પૈસા ભગત કરાવે રાજા રામ તકલી